0: දිවහිFM දිවහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: ජීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ සීරතයි දිරිඋළුවමුගා ගෙන්ගොළුවි රීති ආදතකාමෙදු විස්නාලුමුන් ඉබරතුගේ ගිනගුණ ෆිදාවලතකේ ලිබිගෙන්දේ ඉන්සානාගේ හයාතුගේ හුරිහා මෑදානක දෙජින්සුගේ මිහුන්න කුදිබොඩු හුරිහා උමරෙග්ගේ ඉන්සානුන්න කීත රසූල සල්ලල්ලාහු අලෛහි වසල්ලම්ගේ අලොකමුගේ හයාතන් නසරු හිංගාලමතු ගින වගුතු අලොකමුගා ඉතුරු එකලේගේ ෆානු හේද කුරෙව්වමා ගින දුවස්තුවහු රෝද ෆුලං හුන්නෙව්මා ගින ගිනං කීත කුර්ආන් කියවා විදාළවුමා මෑන් අල්ලාහ්වා විකුරු කුරෙව්වමුගා වගුතු හේද කුරව්වමුන් ගෙන්දවාති මිස්කිතුන් නුකුමෙ වඩා ගණවේනේ ෆුරුසතේ ලිබි වඩා නුගන්නවානේ හෙන් හීවාවරුවේ අදි අලොකමුගා මශ්ගූලුවෙ වඩා ගන්නවාලෙ ගිනකමු ඉතුරු එකලේගේ ෆානුගේ ආයිලී දිරි උළුවුමාවෙස් දුරුවෙ හුන්නවානේ කමුගා හීවාවරුවේ කීත රසූලා සල්ලල්ලාහු අලෛහි වසල්ලම් කුරෙව්වි ජිහාදුතක බෑවැරිය වඩාගෙන්නෙවි තෆාතු හංගුරාමතකා මෙදු විස්නාලුමුන් එකලේගේ ෆානුගේ හයාපුළුගා එහෙන් එවෙස් කමෙක් කුරව්වානේ ෆුරසතු ලිබි වඩා නුගන්නවානේ කමුගාවෙස් හීවාවරුවේ මුලි ඉන්සානියත ෆෑදාහුරි ඉර්ෂාදුතක ಹಿಕ್ಮತಾ ಇಲ್ಮುಗೆ ದಮ್ಮರುನ್ ದೆವ್ವೆ ಹದಿಯಾಯಾಮೆದು ವಿಸ್ನಾಲಾಫಿ ನಮ ಎಕಲೇಗ ಫಾನುಗೆ ಮುಳಿ ಹಯಾಪುಳು ಹೇದ ಕುರವ್ವಾಫಾ ವನಿ ಇಲ್ಮ ಹಿಕ್ಮ ಲಿಬಿ ವಡಾಗತುಮ ಕಮುಗಾವೆಸ್ ಹೀವಾವರುವೆ ಮ್ಯಾನ್ ನಬಿಯ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಹಯಾಪುಳುಗೆ ಕೊಮ್ಮೆ ಮೇದಾನಕಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ಕಾಮಯಾಬಿಯ ಎಕುವೆಫಾವಾ ಮೇದಾನೆ ಇತುರು ಎಕಲೇಗ ಫಾನುಗೆ ಅಳುಕಮುಗೆ ಸಬಬುಂ ಆಯಿಲಿ ಹಯಾಪುಳ ಕುಡವೆಸ್ ಫಂಡುಕಮೆಂ ಆಸ್ ಫೈನ್ನುವೆ ಜಿಹಾದುಗೆ ಮೇದಾನುಗ ಹರಕಾತೆರಿವೆ ವಡಾಗತುಮಕುಂ ಅಳುಕಂ ಕುರೆವ್ವುಮಕ ಕುಡವೆಸ್ ಹುರಹಿಂ ಎಳಿಫೈನ್ನುವೆ ಇನ್ಸಾನಿ ಹಯಾತಾ ಗುಳಿಫಾವಾ ಕೊಮ್ಮೆ ಮೇದಾನೆಗ್ಗ ಕೀರಿತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ದಕ್ಕವಾಫಾವನಿ ಎಮ್ಮೆ ಫುರಿಹಮ ನಮೂನ ಕೀರ್ತ ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂಗೆ ಸೀರತಾ ಬೆಹೆಗೊತುಂ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಲಿಯುಂತಕ ಎಕುಲವಾ ಲೇವೆ ಮುಂದ ಗಿನಗುಣ ಫೊತ್ತ ಎಮ ಸೀರತುಗೆ ಸಿಲ್ ಸಿಲಾಗೆ ತೆರೆಯ ಗೆತೆಮು ಇತುರುವ ಮುಂದ ಇರುವೆಸ್ ದಕ್ಕಂ ಹುರಿ ವಾಹಕತಕ ಲಿಯಹಾಮ ಕೊದ್ದೇನ್ ಜಹಿಫಾವಾ ರೀತಿ ನಮೋ ನಾಯಕ ನಿಮುಮೆನ್ನೆ ಹಮ ಕೊಮ್ಮೆ ಮೀಹಕಮ್ಮೆ ಅದಿ ಕೊಮ್ಮೆ ಸಮಾನಕಮ್ಮೆ ಎ ರೀತಿ ನಮೋ ನಾಯಕಿ ಎಮ್ಮೆ ಬೇಣು ತೆರಿ ನಮೋನ ಮಿ ಹಗೀಗೆ ಬಯಾಂಕೊ ದೆವ್ವುಮುಗೆ ಗೊತುಂ ಮ್ಯಾನ್ ಅಲ್ಲಾಹು ವಹಿ ಕುರವ್ವಾಫವೆ ಲಕದ್ ಕಾನ ಲಕುಂ ಫಿ ರಸೂಲಿಲ್ಲಾಹಿ ಉಸ್ವತುನ್ ಹಸನತುನ್ ಲಿಮನ್ ಕಾನ ಯರ್ಜುಲ್ಲಾಹ ವಲ್ ಯೌಮಲ್ ಆಖಿರ್ ವಧಕರಲ್ಲಾಹ ಕಥೀರ ಮಾನೈ ಹಮ ಕಶವರುಂ ಅಲ್ಲಾಹುಗೆ ರಸೂಲಾಗೆ ಕಿಬಾಗ ತ್ಯಬಾಮಿ ಹುನ್ನ ರಿವೆತಿವೆಗೆಂವಾ ನಮೋನಾಯವ್ವೆ ಅದಿ ಅಲ್ಲಾಹುಗೆ ಧರ್ಮಯ ಆಖಿರತುಗೆ ಸವಾಬಂ ಎದೆ ಅದಿ ಗಿನಗಿನ ಅಲ್ಲಾಹು ಹದುಮ ಕುರಾ ಕಮುಗಾವಾ ಮಿಹಕಶೇವ.

0: දිවහිම් දිවහින්නායකු නොමදිහ එක මෙගහටස්
1: මිජහුණිය කන්තක දෙල් ආහිකනු මෙතනු එම්ම ඉංචි විස්කුරියක ජස්සා දෙවක නිවරු නොකුරියයා මීම් පිකපය විස්කුරියක නුජයන්
2: එක්ස්කියස් තංකොල තක්ක ානන්ත
1: දත්තා මවිස් මෙවල නව තංකොල නොදිවිගෙන්න
2: අහරගේගේ දුරුමතීගේ තීනී තියපුර තංකොල කුරිය වෙස් පහත වෙස් ජස්සාදම අහ නගිය වදවේනි
1: එහන්ත සොරි
2: දැල්ලා සමා තිතා ඉඳගෙන් කෝචෙත්ත කියවේනි බේරුන් ගෑ මෙහිවේ අඩුපක් ගඩු ලාහිකෙන්නු කියවාක
3: මම්මා වකි මච්චන් එරියස් කියවේත ޖެހިކެން ހުރިގެން ލަވަޖަހާ ޝޯކުޅޭ އަޑުނުން އެހެން އަޑެއްނީވެ އަދި އެގޭ މަތީބައި ހަދަ އަޑުފައްގަނޑާ ހެދި ބޮލުގަރިއްސާއިބަ
2: ދެން ކީ ކުރާނީ ދަރފުޅާ އެ ހޭލި ކުޑަ މީހަ އިރުކޮޅެއް ނުވާނެ ނިންދަވާފަ މިންކުމެއްލީ ފިހާރަޔަށް އަދި މިއުޅުނީ އޭނަ ހޭލަން ވާއިރަ ނަމާދަށް ވެސް އަރަ
4: ހަމަހިމޭ މާހައުދެ ގާއިމު ކުރުމަށް ކޮންމެ މީހަކު ވެސް އެ މީހެއްގެ ފަރުދީ ޒިންމާ އަދާ ކުރައްވާ
5: އަބަދަށް ފެހި ލަވަތަކާއެކު މާޒީގެ ތިރިއަށް
6: ހިތްތަކުން ޖާގަ ހޯދި އެންމެ ގަޔާވާ ފަންނާނުންގެ ހަނދާންތަކާއެކު
5: ހަނދާންތަކުގެ ތިރިއަށް ދަތުރު ކޮށްލަމަ

0: ඇට හිය නොයින්ග තිලව මිත ඔන්න හින්නේ
1: ඉංග සිම්බොලික් ගේ ලවේ ගෙනස් තේ විත මිත උලේන සිම්බොලික් ගේ වර බෑර ලවත ඉංගේ
2: ඕකේ වන අන ටෝයි ගේ කුරු වාහක එස් එම් එච් යා
0: කුරු වාහක
2: ආරේ
0: හන්දුරේ දෝ
1: කුරු වාහක ස්නේ දෝ
2: කුරු වාහක
0: සිම්බොලික් ගේ යා හුරි හා ලවේ නුහුන්නා නින්ගේ මිත
1: වර ඒකොළුන් හදියා කුරා ලවලව මිහුන්න නින්ගේ
0: එහෙම
1: අෂ්රෆ් බුණ බලා එහෙම රුද්දෙන් එම්මේ අවහ ෂෝ එක ගුලානි කොන් ඉරකුන් කන්
2: ගුලාන මේ හැම වරන් අවහ
1: කොම්මෙ දුක සොන්නානගේ රිකස් ෂෝත මේද සවිර සොන්නාන රිකස්ෂෝ මාද මායි සොන්නාන රාජෙන්දුනෑ සොන්නාන ඒ මාද මෝනින් ටෙන් ගවන්න රිකස් ටෙවි සොන්නානේ හම අශ්‍රෆ් බේනුමියයා ගුලා මෙසෙච් කරම්වේ හම ඉගේ ඕකේ
0: ඒම ලව හාස කොල්ලානි කොම්බේක
2: දව හාස කොල්ලානේ මිගඩි අඩු හන්තික එමන්න
0: නිමනි
1: ඕකේ වකි වෙලානමේ
2: ඕකේ
1: හා

0: ගෙන බැග මක්බූ කල්ලිපිගෙන් දිය සිල්සිලා දෙම සසලා මිහාර මිදිහප්තක් වැනිමිෆා මුලින් ආ සිල්සිලා කලායි හුදුග නමුග මිරේ දිහේ චහරගුන්මෙන් ගෙනස් තේන හෙවිම හම යගිනොමස් මි ෂෝය අගුන්මෙන් එංගෙ හුරිහා අයුන් තේන නැවස් තවත්තේ බේනුන් අදී අඩවසවා ෆල්ගුන්මෙන් ගෙ හුන්තේන කොමෙන්ට් වෙස අගුන්මෙන් බේනු මි ෂෝය එගෙ ඉතරොවෙ සම්යතගෙ හුරි කුරියන් හුරි ખાસ ප්‍රෝග්‍රෑම් තෝගෙ තෙරේග දෙන් එම් මෙවහන් එහුන් තේන බෑර වෙවෙ ගොත මිය දොන්නානි ෂෝය කී හවිරු හතර හතර ගඩි ෆණ රැන් ගෙනස් තේ ටී ටයිම් රික්වෙස්ට් දෙයගෙ තුරු මිරේ ෂාවිය ಮಿಗೆ ಸಿಲಾಗಿ ಶೋತಕ ಶೋಯಂ ಉಣ್ಣಾಣೆ ದೆಹೆಮ್ಮ ಕುರಿಯಂ ಹುರಿ ಶೋತಕ ಹುಂತರಿನ ದಾವತ್ತೆಮು ಮೆ ಹಸಾಬೊ ಮಿ ದೆಮ್ಮ ದೇಜಹರ ಉಣ್ಣಾಣೆ ಎಮ್ಮೆ ಫಸ್ವೆ ಸಮ ಫಿಲ್ಮ್ ದಾಯರಾಗೆ ಮೆ ಫೋಗೆ ಖಬರ್ತ ಅಗುನೆ ಗೆನಿಸ್ತೆ ಶೋಯಂ ಮಿ ವೆಸ ಹೆಮಿಮ ಮಿಯದುಗೆ ಕುರಿಯಂ ಹುರಿ ಶೋತಕ ದಾವತ್ತೆಮು ಮೆ ಹಸಾಬೊ ಮಿಯದುಗೆ ರಾಜೇಂದ್ರನ ಶೋ ನಿಮ್ಮ ಲಫಕಿ ವೆಲಾನ ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ
1: ಅಸ್ಸಲಾಮು ಅಲೈಕುಂ

0: දිවෙහි FM දිවෙහි නායකු නුවදිහ එක මෙගහර්ට්ස්
1: නුවදිහ එක මෙගහර්ට්ස් දිවෙහි FM

නුවදියේකෙ මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම් ගාතුග ති එහුන්තරින්ගේ එම මක්බුල් ෆන්නානුන්ගේ ලවත එගෙනි කිහාවරක ඒ ෆන්නානුන්ගේ මෞදුමාතගෙනි කිහාවරකා

0: දිවෙ FM දිවෙහින් නායකු නොමදිහ එක මෙගහට්ස්
1: නොමදිහ එක මෙගහට්ස් දිවෙහි FM

0: දිවෙහි FM 91.1 MHz. දිවෙහිගේ මොනිෆු පිළවෙත් දෙනුමුග අබදුවස්.
1: Tea time request.

0: මීහුන්ගේ දරින් ඔයාම දුවහුන් තියබෑ මීහුන්නක මංෆාය නොකොද්දේ නැති. තියබෑ මීහුන්ගේ මෙදුග එකලාන්ගේ ඒ දුවහුන් නියා කුරබ්වා නැති. අල්ලාහී තියබෑ මීහුන් කුරා කන්ත මොළ බල්ලවා වඩගෙන්වා රස්කලාන්ගේ.
1: قَدْ كَانَتْ لَكُمْ أُسْوَةٌ حَسَنَةٌ

මෙහර මීගපයකෙන් මිවලනි මිහින්නේ ඒහන මි කෝවනී මගේ හෝ කතුනේ අහෙප්පද මගේ හෝ කතුන්නේ කලෙම් ගාතු වාකොෆ බුණ මෙහම වයි කන්දියෙන් ඇත යගින්කව මුණදි බක්තු ජමාල හෙදි ෆද තහුතෙන් මතිීග එමස අලාදියනු මගේ මේ වාහකයක මිකයක අජාවි පද මුසල්ල කහල එච්චික මතිීග මින උදු හෙවේතිව ඒක ඒකමති උදු රාච නුන එකකාල අජාපදච නිදේති ෙරුණ ආදක තම්මචනු රෝණ පුරියෙන් දෙෙන්නු ජිහිද බෙස්නු එහ මේ ආදාගේ මාමු ගට මින ලිබෙන් උලනි කිනු මෙහවේ ඒගේ දෙවන හැකි මෙවන්නනි මුණදීප මීවෙස්ටිමන පෙනුණු හුව පෙනකේ ගබුල් කොල්ල බෑර හමයගොත ලෝබිග හයතුක ස්වාන නොත අලුගොන් දෙ ලෝබිග හයත මිටි ගෙන්දා හිපනි දන්නවානේ හම මී උලනි ඒනෙන් ආදයක් හිලාප ලෝබිග හයත පෙශමේන ඒගේ දෙවන හැකි මෙපුුණනි මිකමස් මට පෙරිිපය ති එහෙම පෙශීරවලන් දෙන්නවී මේ ආමුගොතෙක්ගා මේ මෙවැනි කහල කම වෙච්ජ අතිමන විරකන් ලිපේන ඒ හුවන්දුමාගහුගා හිකිපතේ ඒ වනිකො පෙන ජයින්ද පෙනනිච්චිය. එහෙම ඒගේ තහුතෙන් මේ බක්ත ජමලකි මීහා එවාහකෑගේ ඒ තහුතන් අර පහම ඉතන් එරීම මෙතනකක් දෙවේ ගත එම ඒගේ තහතමති නිදාලම් මිලිබුණේ දතුරෙක් කොල්ලන් අද ඒගේ පැක්ගනමති විශෂන් දෙලාක වෙස්නු නිදාලම් හාදාරාමය පානේ.

මීනම් වි කුරුමත්ල නුල ලෝබී වෙරියක ආදාග මිහෙන්නු. එහෙම්වීම ඒනය මී දක්කාදනී දළතක තිමන්නේ හෝෆෙනු ෆෙනිපුරි කන්තත්ත. මෙහර මී කනුමස් අදවාති මිගොත ෆෙනිජ ඒන කන්නලි ඔඩිපාර ලිබි බෙංකෝ එකවුන්ට ච්චි ගිනවේ. මිහින් වාන එහෙවීම ඒනෙන් එහෝෆෙමිස් ෆෙනිජයේ තිමන එහා තියාග මිහක වානේ කඹුලෝය. එන එබුණනී නිකං තිලවා ලිම්බහුම් බුණෙලන් හෙයේ. මේ කිලමුණග මේ කිලමුණග කියනේ මේ බෑගනු බෑවරෑම ඒ පුමේ අරාෆෙන් ෆෙන්ත බුරා දොන්ත පුරා මිහිවාම කිලමුණග මේ අන්නනේ කළුබිල මස් ආදයක් හිලාප පුමේ දොරුමති අන්න යහිම වෙච ආදය හිලාප නසීබ මිනේ බලබහින් මෙවරු නසීබරෙක්කු කලියෙක් කො බාහේ ලිබැන එහෙම නිකං අරින් පාතුන් ඇස්බෑර කලේ දොරුමතින්නේ කියනී දොරුගෙ ඔලි මතින් අන්නවාහ කෙනු ගේගේ දොර මෙහර අල්ගුණුවෙන් දොරුග නිකුම මිහින් ලෙංගිදාගේ ಕುರಿಮತಿ ಹುರಿ ಗೌಕ ಮಲ ಬಲಹಟ್ಟ ಒಟ್ಟ ಮಗುಮತಿ ಮಿಫೆನ್ನ ನಿದಾತಿ ಕಳುಬಿಲ ಮಸ್ ದೋಮ ಏ ವಾಹಕೆ ಅಳುಗಣು ಗಬುಲ್ ಕೊರೆನೆ ಎಹೆಂ ವಿಜ್ಜೆ ಏನೇ ಆದಾಖಿಲ ಮುಸ್ಸನ್ನಿ ಕಮೆ ಲಿಬೆನಿ ಯೋಗ ದೆ ಮಿಸಾಲೆ ಎಂಗೆ ತೊಮಿದನ್ನು.

මෙහර මේ වාගොතකි හෝෆෙන් ගිනන් දෙක්කි වරකශ කම කාමයක්බවන් ොතින් එම හෝෆෙන් නුන්නොත එන එරේ ෙරුණි මේනකම අනර අනෙක වාතික මීහකම්මි වනි හමේකන මදුමාත ඉදුම හුරගෙනැසුණු නිකන් කෙරෙම් වානේ පෑසා ගෙනවා වාන මේ මුදා ගෙනවා රිසෝට්තන් හිමෙන වාන මිහුන්ත මතකුර කොන්ට්‍රෝල් කරේ වාන එහෙම මිහාර මේ ආයකමකි අනිකස් කතුන්න ගොවාල හැම්බරණි අහන්න හම එකම් වාන් එබෝතය නිකම් විස්නාය බැ දිරේරහ තිමන්න මෙති කෙකිගෙන් අරාතේ ඒ කෙකිගෙන් එරවකි මේ බත්තව කෙ ගතිව ඒතර ෆෙංගන් ෆෑබාග විස්තම් විස්නාලවා එක මිහාර මෙයි ආනු ගෑඩින් බයිකු දෙන නුව සෙගේන කරන එක ආනු ඒ කෝචෙක්කම් මෙසවානු බිං ආම්ම හම බිමේ මෙහි රරශව කොනෙලා වකිසාකු පෙල්ලන හරු වෙලිගණ්ඩේ ඒ ආනු ඒ කෙඩේනී වරන් හරු එච්චකු දෙ ෆහරග මොහරෙන්ක වෙස් කණඩාදද එක මොහරොන් කණඩඥා ඒන වරන් හාලු ගොලේනෙ එතත් දුහකුන් කිරියා ඉංගිලි කොප්පලේ වර කණඩාලිවෙන් එහෙම මේ ෆොරෝ එච්චි ෆෑහස් වර ගදේ කණඩාලිවෙන ඒ ආනු කණඩාලිම අරානෙ ෆෙන් මච්ච ඒ ආනු කරනු කැනුණේ ෆෙන් අර එහෙනුනි ෆෙනෙන් අර නේපුර මච්චක එහෙම විස්නා මි ෆෙනුණී දිරේරා ඒගෙ සාතුක අමිල්ලෙ දිරිගෙන් කෙකෙගෙන් අරාතිවෙ ආනුගේ අඩින් එරියකි නුන් හම ආස් ආනුගේ අඩින් ආස් බින් තොරුපායක් කුරුමති මිහිරි ෑපෑගන්වා එම එහාවර තිමන්නේ මිකම් පෙනනිජෙම ආදාෑගේ මිහ නොනේ තිමන්නේකි එම කයේ තිදා මිහාගේ පහතුන් නොදාශේ තිමන්නේ මිකම් විස් ලිබෙන්ගේ පොතය දිරේරහලියුමකි කියහා මුත්සදිකම තැනක කියා උපාවිරකම දෙෙන් මී පිරිහෙන ගාදෙස්කම අල්ගොඩ ගබුල් කරන එම ආදාගේ දිරේරහෙන්නු මිනැම් මිලිබෙනකි දිරේර හාමකො ෆෙන්න්න මිහෙකෝඥා එකකි දිමදිම එකකි ගෞම තකුම් වෙස් පෑසා ඔහය ගොයි වානේ වර රඟල් කියයාලෙම එගතු.

0: DVFM නුවදි හේක මෙගහ
1: ශාන්තක ගුලිපවි හික්යාම රීත ලවතකේ
2: රේ ආතෙස් කුරියෙ
1: නුවදි හේක මෙග DVFM ගේ මෙ හැන්ඩින් බයි ලවත කොමස් පෙනි
2: ගොන් ෆිල්ම නුනේ කී
0: හම DVFM ගේ මොනිෆු හේ ෆිල්ව දෙනුමුග අබදුවස්

0: نوديها كم ميجا هرتز تبقى هي FM.
1: එන්නවයි එකමකු ආ අඩේ
2: සෙතුනේ ක්‍යා කහෙදියා දිලියේ දිවානා ධඩක්නේ ලගා
1: ආ බීටේ